පෞස් ගිතරුම්ද හුසිගතුම තබිරේ ෆිල්ම් සංගීත් තබිරි බසි ආකාශවනින් පල්ගි කංලා චැනල්ගි තවරුම්නි හවසිෙක් නොතල්ගෙ පුංහුම් තාරේ සඳක්චරි සිංලොල්ගි චෙරුල් සෙරුල්ගි අහන් බඩත් තැබිසි ඒස් කේරාම් අමනිම පානශක්ප ලම් කංලා ශොලිසිසිී